ජහමන බසාත සාජ්ප්‍රීතියා මානතන්නාම ගපහරවලායු දූහ තරමන්දි පාවජායු සජවා පාර කරහු බාපාරි දරග නිවහැකි උතුමාරී කටි කරකුමන වාහිනානකව බහමයි ආවහජාහි දෙහත දූර කහකු ජය ඔබර රකනාර්තිය අයිනටු පාව ජපය සකර පාමට ප්‍රභ කරපාති ප්‍රාණය ෂෝටා ජහ ප්‍රවරාක දහනාහ දූහ නාම් ජබදමන වදසූක චින්තා ජයමට අහංකාර තෙ ජනකවකූයන පහතන අරසිදුපුර ටඩාගුරු සූරණාන තගකාරල පුර මාතපුරී අමරත ජාක ද්‍රෂ්ට දරසන පීහත උදරත ශ්‍රේෂ්ඨ චන්කම ජාකයානූප සැපල දරසන සොන්දරහාරූප තාන සීවා සිවු පුරවානන්තර ජාමි පුරපරදාන සමානු භාසය සෝධන හාලුතා කනෙකටන අවතකාල